අනුභූතයන් අපාය පංග ගාතමෙති අපාර ගුණ ගන යෝධාර මුන්ගල් පරඩා නිර්පානය කාමතු ප්‍රචන්්ඩමන කරයා කණ්ඩු ආලිසය කරමු ආදිරිසය තරමු සරපා පරණන්ඩියන් අනු බඩියය